0: කිරෙක් සනතම වහදේ බාහිර මත සිරිත තින්පත් නෝ නියබල අපට ජවත සෞදි බාකුම්ලා සේන පූජා වක්කින් විසන
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral kampung alor dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.